0: listening to 3ZZZ, Melbourne Ethnic Community Radio 92.3 FM, broadcasting in your language.
1: The following program is in Sinhalese.
2: Mohini satapum dahas kananak aetu visuwa apage sit satan supat karana e miuruhanda apata kisida amathakawanne neha geethe bavarupa situwam kala apage yuge gandharwaya praveena gayana shilpi sunil edrisin
3: nomiyana dahawak diviyaka padanam matu
2: එමින්ම සිංහල සුභාවිත ගීතී රන්සලකුණ
3: ටීම්
2: ජයරත්නයන් සමගින් රසික හදවත් අමතන සුඳුරු හඬ දීපිකා ප්‍රියදර්ශිනී ත්‍රිත්වය මෙල්බන් හිදී එකම වේදිකාවක එළඹෙන මැයි මස 17 වන ඉරුදින සවස 6:30 ට බර්වුඩ් බීස්ටන් සෙන්ටර් හිදී
4: උදා ලහිරු විලස එබි හිමි මොළවට සිනාමලක් වන්දර
5: ප්‍රවේශමත් සඳහා ඔස්ලංකා ටිකට් වෙබ්බඩවීම් සහ ජයන්ත 0855720.3 මතකද දිනය මේ මාස 17 වෙනි ඉරුදින සවස 6:30 ස්ථානය බීසන් සෙන්ටර්
6: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහලෙන්

0: ශනිදා සාද
1: 3ZZZ ගුවන් විදුලියේ සෙනසුරාදා සිංහල සංග්‍රහය
2: ගුරුපත් මතට පිනිබිඳු වැටෙන වෙලාවයි දහසක් පැතුම් බිහිවන හුද කලාවයි හදවත් එකට එක් කරලන සිනාවයි දවසක් පෙරඹරින් පිබිදෙන කලාවයි
1: ශනිදා ශනිදා ශනිදා සාදය

0: අපේ රට අපූරු රටක්. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ගිය මාසෙම අපි ගත කළේ අවුරුද්දත් එක්ක. අපේ පරිසරය වෙනස් වෙලා, අපේ ඥාතීන් එක්ක එකතු වෙලා සතුටින් කල් ගෙවන්නට අවුරුද්ද අපට උදව් කරනවා. ඒක වෙනම සංස්කෘතියක්. ඒ සංස්කෘතිය තුළ අපි අපට අනන්‍ය වූ බොහෝ දේවල්, බොහෝ ක්‍රියාකාරකම්වල නිරත වෙනවා. නිරත වුණා. දැන් එනවා අද ඉඳලා වෙසක් මාසේ. වෙසක් මාසයේදී මේ සියල්ලම වෙනස් වෙනවා. මේ මාසේ අපි ගත කරන්නේ ආගමික නැඹුරුවක. ආගමත් එක්ක කොහොමද අපි ගත කරන්නේ මේ මාසේ? ආගමික කටයුතු, ආගමික අදහස්, ඒ සියල්ල මේ මාසය තුළ අපි බෙදා හදා ගන්නවා. එයින් පස්සේ එනවා පොසොන් මාසේ. ඒ මාසෙත් තේමයි. හැම මාසයක්ම වෙන් වෙලා තියෙනවා විවිධ වූ දේවල් වලට. ඊළඟට පෙරහැර මාසය එනවා. තව නොයෙකුත් දේවල් මාසයෙන් මාසයට අපේ රටේ සිදු වෙනවා. මේක අපූරු දෙයක් නෙමෙයිද? ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් ඔබට මෙහිතේවි මේක කොයිතරම් අපූරු දෙයක්ද කියලා. අපි හැම මාසයකම වගේ අලුත් පරිසරයකට මුහුණ දෙනවා. අපි හැම මාසයකම වගේ අපේ බලාපොරොත්තු, අපේ අදහස් වෙනස් කරගන්නවා, අලුත් කරගන්නවා. මේ විදියට වෙනස් වෙන පරිසරය, මේ විදියට වෙනස් වෙන අදහස්, මේ විදියට වෙනස් වෙන සමාජයක් වෙන ලෝකයේ කොහෙවත් අපි නම් දැකලා නැහැ. අපේ රටේ අතින් කොයිතරම් වාසනාවන්තද, කොයිතරම් අපූරුද? පොඩ්ඩක් හිතලා බලන්න, එවැනි අපූරු රටක ඉපදිච්ච අපි කොයිතරම් වාසනාවන්තද කියලා.
1: හද බැඳි ගීතය හදවතේ ගැඹුරු තැනක සිට ඔබට
2: මහින්ද දිසානායක දියුල්ගනේ ඉදිරිපත් කරයි.
3: තුන්ලොවක් කරුණාවෙන් මෛත්‍රියෙන් තෙමා වදාළ බුදුපියාණන් වහන්සේගේ තෙමඟුල මේ මාසයේ යෙදී තිබෙන්නේ බොදු ජනතාවගේ සිස්සතන් බුදුබැතියෙන් නුතුරා යන වෙසක් දිනේ අපි සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවීම යන තෙමඟුල සිහිපත් කරමින්, ඒ උතුම් දිනේ සිහිපත් කරමින් හදබැඳි ගීතය වෙනුවෙන් අද අපි තෝරගත්තේ සෝමතිලක ජයමහා එතුමා ගායනා කරන සංගීතය සංයෝජනය කළ ගීතයක්. පද රචනා කර තිබෙන්නේ විජේතිලක රත්නායකයන්. ගීතේ පටන් ගන්නේ බුදු පියාණනේ ඔබේ පාද කරණිමි පිණිපා කියලා. උන්වහන්සේගේ ශ්‍රීපද යුග්මේ වන්දනා කරමින් මුළු තුන් ලෝකයේම ගරු බුහුමට පුද සත්කාරයට වැඳීමට යෝග්‍ය කෙනෙක් වේ නම් ඒ බුදු කෙනෙක් උන්වහන්සේම තමයි. ඊළඟට කියනවා පියන්පියට මිහි කත සනහා බැලූ බැලූ net සිත් බඳවා ධම්මමාවෙන් තිලු තෙමු බුදු පියාණනේ ඔබේ පාද කරණිමි පිණිපා කියලා. අපේ බුදුහාමුදුරන් කාලේ හිටිය වක්කලි කියලා හාමුදුරු කෙනෙක් බුදුහාමුදුරෝ දිහාම බලාගෙන දවසම ඉඳලා තියෙන්නේ. රාකල 16ක් පවා මත්විය නාලාගිරි ඇතුන්, ඒ වගේම අඟුලිමාලයන් එකම එක දර්ශනයෙන්ම බුදුරජාණන් වහන්සේගේ දර්ශනයෙන්ම එක වචනයකින්ම උන්වහන්සේගේ මෛත්‍රී වචනයකින්ම ඔවුන් දමනේ වුණා. පන්සාලිස් වසක් මුළුල්ලේ සිරු සතුන්ගේ හිතසුව පිණිස ධර්මයේ දේශනා කොට සසර දුකින් ඒ හැම මුදවා ගත්තා. එවන් තථාගතයන් වහන්සේගේ පාකමල් මම බත්‍යාදරයෙන් වන්දනා කරමි. ඊළඟට කියනෝ මෙහෙම, සසර සයුරකට නෞකාවයි, නිමලාමිල නෙත් සිරිලාරයි, ලොවී යනගේ ගුණදම් මුහුදයි, බුදු පියා මගේ භවී අඳුර නැසුමිනි පහනයි. සිද්ධාර්ථ කුමාර කාලයේදී රම්ම්‍ය සුරම්ම්‍ය සුබ නම් මාලිගාවල්, දෙවගණන්ට සමාන නාටිකාංගනාවන්, අනේක විද සැප සම්පත් ලැබෙමින් හිඳලා උදෑසන කෙළපිඩක්සේ සියලු දේ අත්හල උන්වහන්සේ සසර දුකින් මිදනා මඟ සොයාගත්තේ. සියලු දෙව්ලෝ මිනිසුන් දුකින් නත්මිද වූ සේක උන්වහන්සේ භවාන්ධකාරයට පහනක්ම විය. හිමියනි, ඔබේ මොක් මග හමුවේ හැදිමි බැඳිමි නැහැවිමි නිබඳේ. තිලෝ තිලක සම්බුදු සමිදී මම දිවාරෑ ගිලී නහමි නියකැන් ධාරේ. මෙන්න මේ විදිහටයි අවසන් කරන්න ගීතේ. තිලවට තිලකව තුන්ලොවට ගුරු සම්මා සම්බුදුරජාණන් වහන්ස සියලු ලෝවාසීන්ගේ හිතසුව පිණිස මේ උතුම් වූ ධර්මස්කන්ධේ පවතිවා. මේ උතුම් වෙසඟේ සැමසිත් නිවි පහන් වේවා.

0: Shanita.
1: මේ වෙසක් සතියේ අපි තවත් පුදුගුණ ගීතයකට සවන් දෙමු. ගීතය ලිව්වේ පූජ්‍ය මඩුවන්වෙල සුගතනන්ද හිමි. සංගීතවත් කළේ සුසිල් අමරසිංහ. ගායනා කරන්නේ නොයෙල් පෙරේරා.

0: අනන්ත විශ්වය සිසාරා ශනිදා සාදය
1: ඔබ මේ සවන් දෙමින් සිටින්නේ 3ZZZ ගුවන් විදුලියේ සිංහල සේවයේ සෙනසුරාදා සිංහල සංග්‍රහයටයි.
2: නොමියන චරිතයක බතකොට ස්වර්ණ පත්ම රුහණ කන්නාරත්න ඉදිරිපත් කරයි.

මෙතුමා උත්පත්ති ලැබුවේ ගාල්ලේ උඩලවත්ත ග්‍රාමයේදී. ඒ 1940 ජූනි මාසේ 19 වෙනිද.

ඔබ අප හොඳින් හඳුනන ප්‍රකට දේශපාලඥයෙක් වන ඒ වගේම හිටපු අමාත්‍යවරයෙක් සහ පාර්ලිමේන්තු නියෝජනය කළ මන්ත්‍රීවරයෙක් වූ වාසුදේව නානායක්කාර. මොහුගේ බාල සහෝදරයන් වනුයේ පද්ම කුමාර නානායක්කාර, හේම කුමාර නානායක්කාර සහ අසංග නානායක්කාර. හේම කුමාර නානායක්කාර හිටපු අමාත්‍යවරයෙක් සහ බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙක්. බාල සහෝදරියන් ස්වර්ණා, සකුන්තලා, රංජනී, ලංකා සහ නිල්මිණි. දැන් ඔබ දන්නවාද අද මේ ස්වර්ණ පද්ම අංගෙන් ඔබට ඉදිරිපත් කරන්න යන්නේ කවුරුන් ගැන විය හැකිද කියලා? සමහර අය නම් මේ වෙනකොටත් දන්නවා ඇති. මෙතුමා විවාහ වුණේ මනෝෂි පෙරේරා මිනිවිය සමග. මේ යුවළට පුතුන් දෙදෙනෙක්, වැඩිමහල් පුතා රජීවන්, එතුමා නළුවෙක්, තිරකතා රචකයෙක් සහ සහාය අධ්‍යක්ෂවරයෙක්. මෙතුමාගේ දෙවැනි පුතාත් චිත්‍රපට කිහිපයකම රඟපාලක් තියෙනවා. ඔහු වෘත්තියෙන් නීතිඥවරයෙක්. ඒ වගේම එතුමා දැනට ජාතික ජනබලවේග ආණ්ඩුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා වන හර්ෂණ නානායක්කාර. මට දැන් පැහැදිලි මේ වැඩසටහනේ අද කතානායකවරයා කවුද කියලා ඔබ දන්නා බව. මෙන්න තවත් ඉඟියක්.

අද මා ඔබට කියන්න යන්නේ දෙල්ගහවත්ත යසපාලිත වික්‍රමතිලක නානායක්කාර ලෙස උප්පැන්න සහතිකය සඳහන් නම හිමි අප නම කියූ පමණින් හඳුරන තුෂාරා චිත්‍රපටයේ අධ්‍යක්ෂ වූ යසපාලිත නානායක්කාර මහතා ගැනයි. යසපාලිත නානායක්කාර නොයෙක් අන්දම හඳුනා දිය හැකි. එතුමා නළුවෙක්, වේදිකා නාට්‍ය නිෂ්පාදකයෙක්, ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, තිර පිටපත් රචකයෙක් වගේම ගීපද රචකයෙක්. යසපාලිත නානායක්කාර මහතා ඉතාමත් කුඩා අවදියේ සිටම, ඒ කියන්නේ පාසලේ දෙවෙනි පන්තියේ ඉගෙන ගන්න කාලයේ ඉඳලම රංගනයට ප්‍රිය කළා. කුඩා කල එක්තරා පාසල් නාට්‍යයක පත්තර විකුණන කොළු ගැටයෙක් විදිහට රඟපෑ බව සඳහන් වෙනවා. එතුමා ගාල්ලේ රිච්මන්ඩ් විදුහලේ අධ්‍යාපනය හදාරමින් සිටියේදී හිම කුමාරි සහ අඟුටු මිට්ටන් හත් දෙනා කියන පාසල් නාට්‍යයේ රඟපාලා තියෙනවා. එතුමා පසු කාලෙක විජය අබේදේව සම්බන්ධ වී කටයුතු කළ තිසා හාමිල නම් වූ චිත්‍රපටයකට සහාය නිෂ්පාදකවරයෙක් ලෙස එක් වූ බව තැනක සටහන් වී තිබුණා මට මතකයි. ආනන්ද වික්‍රමසිංහ අධ්‍යක්ෂණය කළ වසන්ති චිත්‍රපටයේ සම නිෂ්පාදකයෙක් ලෙස සම්බන්ධ වුණා පමණක් නොව එම චිත්‍රපටයේ අහංකාර තරුණයෙක් ලෙසත් රඟපෑවා. යසපාලිත නානායක්කාර මහතා ශාස්ත්‍රීය සංගීතය හදාරා තිබූ බව සමහර විට ඔබ නොදන්නවත් ඇති. 1970 කොල්ලුපිටියේ චිත්‍රසේන කලායතනයට බැඳී ටයිටස් නෝනිස් ඇදුරුතුමන් යටතේ ඔහු ශාස්ත්‍රීය සංගීතය හැදෑරීමට ආරම්භ කර තිබෙනවා. යසපාලිත නානායක්කාර මහතා මුලින්ම අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ උනේ එවකට සියලුම ආදායම් වාර්තා බිඳිදම්මෙන් තිරගත වූ තුෂාරා චිත්‍රපටයයි.

1973 දී ප්‍රදර්ශනය ආරම්භ කළේ චිත්‍රපටයේ තිරපිටපත රචනා කළේ එතුමාමයි. තුෂාරා චිත්‍රපටය ලංකාවේ සිනමා හල් 4ක දින 100 ඉක්මවා ප්‍රදර්ශනය වුණේ ප්‍රේක්ෂකයන්ගේ මහත් ජනප්‍රියත්වයකට හේපත් වුන නිසා. අනෙක් සිනමා හල් 19ක දින 50 ඉක්මවා ප්‍රදර්ශනය වුණා. තුෂාරා චිත්‍රපටය කලින් බිහි වූ සමහර චිත්‍රපට මෙන්ම තවත් වටවුරු චිත්‍රපටයක් වුණත් එය ඒ තරම් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වුණේ කතාවේ චරිතවලට වඩාත්ම ගැළපෙන රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් සහභාගී කරවා ගැනීමත්, තමුන්ගේ චරිත තුළ අනවශ්‍ය බාධා කිරීම් වලින් තොරව නිදහසේ හැසිරෙන්න අවකාශය සැපයීමෙන් බවත් පෙනී යන කරුණක්. තුෂාරා චිත්‍රපටින් සිංහල ජනප්‍රිය සිනමාවේ නව පිබිදීමක් ඇති වුණා.

ඒW පෙරේරා සහ ලිනින් මොරායිස් වැනි ඉතාමත් දක්ෂ අධ්‍යක්ෂවරුන්ට පසුව සාමාන්‍ය මහජනතාවගේ හෘද ස්පන්දනය හඳුනාගත් අයෙක් ලෙස යසපාලිත නානායක්කර මහතා හැඳින්විය හැකියි. තමන්ගේ මනස තුළ ජනිත වන සිතුවිලි සිනමා නිර්මාණ තුළින් මතුකර ගැනීමේ සහජ දක්ෂතාවයක් මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සතු වගකීමේ බරපතල බව නිසියාකාරව තේරුම් ගැනීමේ හසල බුද්ධියක් එතුමාට තිබූ බවත් දක්ෂ රංගන ශිල්පියෙක් වූ සනත් ගුණතිලක තැනක සඳහන් කර තිබුණා. තවද තමා විනයගරුක වගකීම් සහිත නළුවෙකු කිරීමේ තීරණාත්මක සාධකය වුණේත් ඒ ගෞරවය හිමිවිය යුත්තේත් යසපාලිත නානායක්කාර මහතාට බව සනත් ගුණතිලක මහතා ඉතා ඕනෑකමින්ම ප්‍රකාශ කර තිබුණා. 1973 සිට 1999 දක්වා එතුමා චිත්‍රපට 7කට නිෂ්පාදනයනොත් චිත්‍රපට 26කට අධ්‍යක්ෂණයනොත් චිත්‍රපට 10කට තිර රචනයනොත් සම්බන්ධ වුණා. එතුමාගේ රංගනය දකින්නට ලැබුණේ එක් චිත්‍රපටයක පමණයි. ඒ මා මුලින්ම ඔබට කී 1967 දීතර ගත කළ එතුමාම නිෂ්පාදනය කළ වසන්තී චිත්‍රපටයෙමයි. 1980 ඉතිර ගත වූ ටක්ටික් ටුක් චිත්‍රපටයට HR ජෝතිපාල ගැයූ ගීතයක් මේ ගීතය සංගීතවත් කරේ සරත් දසනායක. ගී පද රචනය ශ්‍රී නිහල් ජයසිංහගෙන්.

සහායට දැනි ප්‍රදීපේ මාවේවා ඇගේ ආදර කතාව ගැහැණියක් මොනර තැන්න ටක් ටික් ටුක් මුවන් පැලස්ස දෙක ගීතිකා අංජානා නැවත හමුවෙමු ජයසිකුරුයි රෝසි යුක්තියද ශක්තියද රස රහසක් දේදුන්නෙන් සමනලියක් සිහින අහසේ වසන්තේ ජයශ්‍රීවේ කුමරියේ සුරනිමල මුවන් පැලසේ කදිරා ප්‍රතිඥා ඡායා මායා එතුමන් අධ්‍යක්ෂණය කළ තවත් චිත්‍රපට කීපයක්. යසපාලිත නානායක්කාර පිළිබඳව තවත් විස්තර දැනගැනීමට ලබන සතියේදීත් මාහා එක්වීමට ඔබට සුහදව ආරාධනය කරමින්ම අදට මේ ස්වර්ණ පද්ම අංගය නිමා කරනවා. 1979 තිරගත වූ මොනර තැන්න චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළෙත් යසපාලිත නානායක්කාර මහතා විසින්. ඒ චිත්‍රපටයට ආචාර්ය අජන්ත රණසිංහ රචනා කළ මේ ගීතයයි අද අවසාන ගීතය. මේ ගීතය සංගීතවත් කළේ ආචාර්ය ප්‍රේමසිරි ඛේමදාස. ගීතය ගායනය කරන්නේ විශාරද නන්දා මාලනීයි. ඉතින් ලබන සතියේ නැවත මේ අයුරින්ම මුණගැසුමු. මම රෝහණ කරුණාරත්න.

යාළුවා ටිකක් වෙලා කොඩිය දිහා බලාගෙන ඉඳලා මෙන්න මෙහෙම කිව්වා. කොඩිය නෙවෙයි යාළුවා සෙලවෙන්නේ, සුළඟයි සෙලවෙන්නේ කියලා. සුළඟ විසින් කොඩිය සොලවනු ලබනවා. එහෙම වෙන්නේ කොහොමද? ඔබට වැරදිලා. පේන්නේ නැද්ද? අර හෙලවෙන්නේ කොඩියනේ. නෑ නෑ මිතුර, මේ අහන්න, කොඩිය හෙලවෙනවා වගේ අපි දැක්කට මොකද? ඇත්තටම සෙලවෙන්නේ සුළඟමයි. දෙන්නට මේ ප්‍රශ්නේ වෙනුවෙන් එකඟතාවකට එන්න බැරි වුණා. ඒ නිසා දෙන්නම තීරණය කළා ගුරුතුමාට මේ පැනේ ඉදිරිපත් කරන්න. ඉතින් මේ දෙන්නා ඉක්කියු පඬිවරයා වෙත ගිහින් අවසර අරන් ප්‍රශ්නේ ඉදිරිපත් කළා. අවසරයි ගුරුතුමා, අර වහල උඩ තියෙන කොඩිය ලෙලදෙනවා ඔබට පේනවනේ. ඉතින් මගේ මේ මිතුර කියනවා ඒ සෙලවෙන්නේ කොඩිය නෙවෙයි කියලා. ඉතින් මේ දරුවාගේ අදහස කුමක්ද? ගුරුතුමා අනිත් සිසුවා පැත්තට හැරුණා. මම කියන්නේ ගුරුතුමා ඒ හෙලවෙන්නේ සුළඟ කියලයි. එසේ නොවේද? ගුරුතුමා මන්ද සිනහාවක් පාලා, දරුවනි, ඔය සෙලවෙන්නේ කොඩියවත් සුළඟවත් නෙවෙයි. ඔය සෙලවෙන්නේ ඔබේ සිතයි. සිතේ සෙලවීමයි ඔබලා කොඩිය තුලින් දකින්නේ. අන්න ඒ නිසා හිත හොඳින් අල්ලගන්න. කිමින් ගමන ඉක්මන් කළා.

0: Shanida, Shanida, Shanida. Sadia.
1: මහින්ද දිසානායක දිවුල්ගනේ ලියා දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළ මේ ගීතය ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහ.

0: ශනිදා සාදේ අපි ක්‍රිකට් ගැන වරින් වර කතා කරලා තිබෙනවා. අපි ක්‍රිකට් වල හොඳත් කිව්වා, ක්‍රිකට් වල නරකත් කිව්වා. අපි වතාවක් කිව්වා ඔබට මතක නම්, අද ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ ශම්මිගේ ක්‍රිකට් කියලා. අපි කිව්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශම්මි සිල්වාගේ පුද්ගලික බූදලයක් වෙලා කියලා. අපි එහෙම කියන්නට හේතු කාරණා ඕනෑ තරම් තිබුණා. ඔබට මතක ඇති, එක් වතාවක් ක්‍රීඩා ඇමතිවරයෙක් ශම්මි සිල්වාව අයින් කරන්නට ඉදිරියට ආපු හැටි රනිල් වික්‍රමසිංහගේ පාලන කාලයේදී. අවසානයේදී ශම්මිව අයින් කරන එක කොහොමදත් රනිල් ක්‍රීඩා ඇමතිවරයාව අයින් කළ දැම්මා. ශම්මි යහතින් වැජඹුණා. මේ සියලු කතා අපට අමතක නැහැ. නමුත් අවසානයේ දැන් ශම්මි සූදානම් වෙලා තිනවා තම කණ්ඩායමත් සමගම ඉල්ලාස් වෙන්න. ඒක හොඳ දෙයක්. රට වෙනුවෙන් ගත්ත හොඳ පියවරක්. ඒකම දැන් අලුත් අතුරු පාලක මණ්ඩලයකුත් පත් වෙලා හමාරයි. මේ පත් වෙලා ඉන්න අලුත් පාලක මණ්ඩලය දිහා බලපුවාම අපට හිතෙනවා ලංකාවේ ක්‍රිකට් වල අනාගතය හොඳ එකක් වේවි කියලා. මේ අය දක්ෂ මිනිස්සු, මේ දක්ෂයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගොඩ ගනීවි කියන බලාපොරොත්තුව අපේ හිත්වල තිබෙනවා. අපි දන්නවා ඒක ලෙහිසි පහසු කටයුත්තක් නොවන බව. අපි දන්නවා මේ වටා ගොනු වෙච්ච නොයෙකුත් අකටයුතුකම් සහ නොයෙකුත් බලවේග මේ දිහා ඇස්කන් දල්වා බලා ඉන්න බව. නමුත් ඒ සියල්ල එහෙම තිබියදීත් අලුත් පාලක මණ්ඩලය හොඳ දෙයක් කරයි කියලා අපි බලාගෙන ඉන්නවා. මොකද පසුගිය කාලයේ පුරාම තිබුණේ එක එක්කෙනාගේ පුද්ගලික ඕනෑ එපාකම් අනුව කණ්ඩායම් තෝරන යුගයක්. එකිනෙකාගේ පුද්ගලික ඕනෑ එපාකම් මත තරගය ජය පරාජය තීරණය වෙච්ච කාලයක්. ඉතින් ඒ සියල්ල නිමා වෙලා අලුත් යුගයකට ශ්‍රී ලංකා ක්‍රිකට් ගමන් කරනවා නම් ඒක තමයි අපේ බලාපොරොත්තුව. මේ අපේ රටේ ක්‍රීඩාව. රට දින්නොත් අපත් දිනුම් වගේ ක්‍රීඩාව දින්නොත් අපේ රටත් දිනුම් අපත් දිනුම්. ඉතින් අපි බලාපොරොත්තුවේ ඇස් කන් දල්වාගෙන බලාගෙන ඉමු හොඳ දෙයක් වේවිය කියලා. මේ පත්වීමෙන් පස්සේදී ක්‍රිකට් අතුරුපාලක මණ්ඩලයේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහත්මයා මාධ්‍ය ඇමතිවේ මේ විදිහටයි.
1: මේක ක්‍රීඩාව, ක්‍රිකට් ක්‍රීඩාව රටේ පුරවැසියන් හුඟක් අය බලන ක්‍රීඩාවක්. එකෙන් ප්‍රීතියක් ලබනවා. ඒ පරමාර්ථය ඇවිල්ලා අපි ඔපත් කරලා තියෙන්නේ, හොඳ කණ්ඩායමක් පත් කරලා තියෙනවා. දක්ෂම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙ ඉන්නවා ගක්කාර, සිදත් වෙත්තමුනි, රොෂාන් මහානාම වගේ අය. ඊට අමතරව මේ පරිවර්තන කොමිටුවේ සිටිනවා කලමනාකාර හැකියාව තියෙන අය, මුදල් පිළිබඳව දැනුම තියෙන අය, වගේම නීතිය පිළිබඳ දැනුම තියෙන අය හොඳම කණ්ඩායම් පත් කරලා තියෙනවා. ඒක වැදගත්. මොකද අපි මේක කරන්නේ ක්‍රීඩාව ඇවිල්ලා ජාත්‍යන්තර ක්‍රීඩාවක්, ICC එකේ අනුදැනුම ඇතුව ජාත්‍යන්තරව සම්බන්ධ රටක්. ඉතින් පීව වලටත් අවනත වෙලා මේක කරන්න ඕනේ. ඉතින් අපිට විශේෂ කරුණු දෙකයි තියෙන්නේ බලන්න. එකක් ඇවිල්ලා ක්‍රීඩාවේ පරිපාලනය කොහොමද අපි දියුණු කරන්නේ, ඒකට අදහස් තියෙනවා. ඒ වගේම හැමෝගෙම අදහස් වලට විවෘතයි කියලා මම කියන්න ඕනේ. ඒකලගේ අදහස් උතාරගෙන බලන්න කොහොමද අපි මේක තව දියුණු කරන්න පුළුවන්. ඉතින් ඒක පැත්තකින් ඒක. දෙවෙනි එක ප්‍රධාන කරුණ අපිට තියෙන්නේ බිම් මට්ටමේ ක්‍රිකට් ෆීල්ඩ් එකේ. එතන කොහොමද අපිට දියුණු කරන්න පුළුවන් කියලා. ඒකට අවශ්‍ය සහයෝගය අපි ලබා දෙන්න ඕනේ ක්‍රීඩකයින්ට. හැම මට්ටමේම පාසලේ ඉඳලා ආන්තා ක්‍රිකට් කණ්ඩායම ඇතුළු ගොඩනගා ගන්න ඕනේ. ඒ වගේම අපිට අපේ ඩිස්ත්‍රික්ක වලයි අපේ ක්ලබ්ස් වලයි ක්‍රීඩාව දියුණු කරන්න අපි සම්පූර්ණ සහයෝගය දෙන්න ඕනේ. ඒක පැත්තකින් පරිපාලනය දියුණු කිරීම, අනිත් පැත්තෙන් ක්‍රීඩාවට සහය දිය යුතුයි. ඒක තමයි පරමාර්ථ දෙක. ඒක කරන්න තමයි අපිව ටික කාලයකට පරිවර්තන කොමිටුවක් හැටියට පත් කරලා තියෙන්නේ. මේක දේශපාලනයට සම්බන්ධ නැහැ කියලා මම සඳහන් කරන්නම ඕනේ. ඔව්, මම හිටපු මන්ත්‍රී කෙනෙක්, කැමති කෙනෙක් හිටපු කෙනෙක් කියලා කියන්නම ඕනේ. තැනට පැවිල්ලා තියෙන්නේ දේශපාලනයක් කරන්න නෙමෙයි, ක්‍රිකට් ක්‍රීඩාව ඇවිල්ලා රටම එකතු කරන්න පුළුවන් ක්‍රීඩාවක්. ඒක ගොඩනගන්න මේ පත් කරලා තියෙන හැමෝම, මං ඇතුළුව පත් කරලා තියෙන්නේ එක අයට එක එක දේවල් පිළිබඳව දැනුමක් තියෙනවා. සමහරට ක්‍රිකට් ගැන හොඳ දැනුමක් තියෙනවා, අනිත් අයට පරිපාලනය ගැන, කළමනාකරණය ගැන, මුදල් ගැන, නීතිය ගැන දැනුමක් තියෙනවා. ඉතින් මේ සියල්ලක්ම අවශ්‍යයි. ඉතින් ඒ වගේම හැමෝගේ සහයෝගය අපිට අවශ්‍යයි. මේක සාර්ථක කර ගන්න. මේකට පරිවර්තනය කමිටුව කියලා කියන්නේ මේකේ යම්කිසි වෙනසක් කරන්න ඕනේ. ඒකයි පරිවර්තනය කියලා කියන්නේ. එතකොට ඒ වෙනස කරන්න ගාක් මට්ටම් තියෙනවනේ. එහෙම මට්ටමේම සිදුවිය යුතුයි. ඉංග විවස්ථාවේ ඉඳලම බිම් මට්ටමටම යනකම් හුඟක් දේවල් වෙනස් කරන්න සිදු වෙනවා. ඒකයි මං හිතන්නේ පරිවර්තනය කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ.

0: දැන් අපට ලැබුණු අවමංගල නිවේදනයක්. මෙල්බන්වර විසූ භද්‍රා කාර්යවසම් මහත්මියගේ වියෝග කනගාටුවෙන් දැනුම් දෙමු. අවසන් කටයුතු 3 වෙනි ඉරිදා ස්ප්‍රින්ග්වෙල් බොටැනිකල් සෙමෙට්‍රෙහි බොයිට් චැපල් ශාලාවේදී පැවැත්වේ. දේහය අවසන් ගෞරව සඳහා සවස 2:30 සිට සවස 3 දක්වා තැන්පත් කරනු ලබන අතර සංඝරත්නයේ ආගමික වතාවත් සවස 3 සිට 3:30 දක්වා පැවැත්වේ. අනතුරුව සිසිල් පැන් සංග්‍රහයකට සහභාගී වෙන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු. මේට ශෝකයටපත් පුත් මහේෂ් කාර්යසම් ඇතුළු නැදා හිත මිත්‍ර පිරිස. නැවතත් මේ අවමංගල නිවේදනය. මෙල්බන්වර විසූ භද්‍රා කාර්යවසම් මහත්මියගේ වියෝග කනගාටුවෙන් දැනුම් දෙමු. අවසන් කටයුතු 3 වෙනි ඉරිදා ස්ප්‍රින්ග්වෙල් බොටැනිකල් සෙමෙට්‍රෙහි බොයිට් චැපල් ශාලාවේදී පැවැත්වේ. දේහය අවසන් ගෞරව සඳහා සවස 2:30 සිට සවස 3 දක්වා තැන්පත් කරනු ලබන අතර සංඝරත්නයේ ආගමික වතාවත් සවස 3 සිට 3:30 දක්වා පැවැත්වේ. අනතුරුව සිසිල් පැන් සංග්‍රහයකට සහභාගී වෙන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු. මේට ශෝකයටපත් පුත් මහේෂ් කාර්යසම් ඇතුළු නැදා හිත මිත්‍ර පිරිස. මෙම අවමංගල නිවේදනය සාලිය ගලප්පති මහතා විසින් ත්‍රීඩිපසිට් ගුවන්විදුලියේ සිංහල අංශයට ලබා දීමෙන් අනතුරුව විල්ෆ්‍රෙඩ් සිරිවර්ධන වන මා විසින් ප්‍රචාරය කරන ලදී.
1: ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක තිලකරත්න ඉදිරිපත් කරයි.
2: ඉන්දියාව තමිල්නාඩු සාලෙම් ප්‍රදේශයේදී 1919 දෙසැම්බර් 5 වෙනිදා ඉපදුණු ඒ කුඩා දරුවා පසුකාලික මෙන්න මේ වගේ ගැඹුරු හඬකින් යුත් ප්‍රතාපවත් පුද්ගලයෙක් වෙයි කියලා කවුරු හරි

ඒ මොහිදීන් බෙක් නැත්නම් අපි ආදරයට කියන්නේ බෙග් මාස්ටර් කියලා. බෙග් මාස්ටර් ඉන්දියාවෙන් ලංකාවට එන්නේ 1932 දී. එතකොට අවුරුදු 13ක් විතර ඇති. ඊට පස්සේ තරුණ බෙග්ගේ හිත මේ ලංකාවේ පරිසරයට ඉතා ඉක්මනින්ම පුරුදු වෙනවා. තමන්ගේ භාෂාවෙන් ලියාගෙන හරි සිංහල කතා කරන්න ඔහු ඉතාමත් උනන්දු වෙන්න ඉගෙන ගත්තා. ඒ උත්සාහයට හොඳ පිටිවහලක් වුණා සංගීතය පිළිබඳව බිග් මාස්ටර් තිබුණු ඒ උනන්දුව. නැත්තම් ඇල්මා දැන් තරුණ වයසට පාතබනවත් එක්කම වගේ ඔහු සිංහල ගීත ගායනයට පෙළඹෙනවා. බිග් මාස්ටර් ගායනා කළ මුල්ම සිංහල ගීත අතර එක් උදාහරණයක් වශයෙන් මෙන්න මේ ගීතයත් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔහු ගායනා කළ ගීත සිය ගණනක් අතරින් කීපයක් මතක් කළොත් මායා මායා කියන ගීතය, ඒ වගේම ගිරිහෙල් මුදුනේ මහ නෙල් නොපිබේ, ආදර නදිය ගලා, පෙම්මල් මාලා, තනිවයි උපන්නේ, බුදුන්ගේ උතුම් ධර්මේ, සුදේ මට සීතල සුළඟ පවා, නාරිලතා පුෂ්පේ, මෙන්න මේ වගේ ගීත තව ඕනතරම් කියන්න පුළුවන්.

0: කාලේ හුඟක් සිංහල ගීත ජනප්‍රිය ගීත ගායනා කළේ මුස්ලිම් ජාතික ගායක ගායිකාවෝ. ඒ වගේම එහි විශේෂත්වය වුණේ ඔවුන් ගායනා කළේ වැඩිපුරම බෞද්ධ ගීත. මොවුන් අතර බෙග් මාස්ටර්ට මුල් තැනක් හිමි වුණා.
1: මම ඉපදුණු ඉන්දියාවේ ලංකාව මගේ මේ පොළොව මට අයිති වුණේ. මම හුඟක් බුදුගුණ මගේ හිතේ තියන්නේ වෙනසිඳු කියලා ටික කාලක් පවතින්නේ නැහැ. මේක සදාම පවතින මේක ආගම ජාතිය රට මේ මම මගේ භාෂාවත්ම උරුදු භාෂාව නවතලා මේක මම දියුණු වුණා. ඒකට සියරම මුල කාරණෝ යා මට හුඟක් සපෝට් කරායක.
0: දැන් අපි බලමු සිංහල අවුරුද්ද එනකොට අප්‍රේල් මාසෙ වෙනකොට අපේ මාධ්‍යවලට නැතිවම බැරි ගීතයක්නේ මේක.

ඒ විතරක් නෙමෙයි අපි ගමු වෙසක් පොය. වෙසක් පොයට ලංකාවේ හැම අස්සක් මූලක් නැහැ අපිට ඇහෙන්නේ මෙන්න මේ ගීතේ.

1956 දී දිවංගත අගමැති SWR බණ්ඩාරනායක මහත්තයා බිග් මාස්ටර්ට ශ්‍රී ලංකාවේ සම්මාන පුරවැසිභාවය පිරිනමන කලාසූරි සම්මානය හිමිවන 1983 දී 1991 දී කවුරුත් නොහිතපු විදියට කවුරුත් නොහිතපු කාලවකවානුවක සුළු සැත්කමක් කරන්න බිග් මාස්ටර් රෝහල්ගත වෙනවා. ඒ වුණත් එහිදී ඔහු අප අතරින් සමුගන්නවා. 1991 නොවැම්බර් 4 වෙනිදා ගුණරත්න අබේසේකර ලියපු මොහිදින් බෙග්ගේ මෙන්න මේ

0: මේ ඇති අන්තන් උඹ මේ සතිය වැඩටාව. මුදලාලිට හොඩටම තද වෙලා හිටියේ. යකෝ උඹ සති තුනක්ම නිමාඩු ගත්තනේ. මොකද බං උඹ කලේ ගමට වෙලා? අම්මා බලපුවහම උඹ හෙන්න මොඩ් වෙලානේ. කො උඹේ සුදු කොණ්ඩ සුදු රැවුල ඔක්කොම නිකන් තද්ද කළුපාට වෙලානේ.
1: උඹට කියන්න මචෝ, මම කොළඹ යන්න කලින් මාර මේකප් එකක් දාගත්තනේ.
0: නියමයි නියමයි මචෝ. එහෙනම් උඹේ කෙල්ලට උඹ අඳුරගන්නත් බැරි වෙන්න ඇති.
1: එයා මාව දැක්ක ගමන් ඇස් උඩ ගියා. තව ඉතින් අනිත් කෙල්ලොත් ඇඟට ආවා. මං ගණන් ගත්තේ නෑ බං. උඹ දන්නෑනේ මට තවම තිබුණ අවුරුදු උත්සවයට ආරාධනාවක් ලැබුණානේ.
0: ෂා නියමයිනේ මරුනේ.
1: උඹට කියන්න යාළුවන්ගෙන් බේරිල්ලක් නෑ අවුරුදු කුමාරයාට ඉන්න කියලා. මම ඉතින් ගමට බැස්සේ අමුතුම විදිහකටනේ. උන් හැමෝම කියනවා මම මාරම ලස්සනයි කියලා.
0: ඉතින් ඉතින් ඉතින්
1: මම ඉතින් ඒකට ඉදිරිපත් වුණා. මාර වැඩේනේ උනේ.
0: ඒ කියන්නේ මොකද්ද උනේ?
1: සංවිධානය කරන අය මගෙන් අයිඩියා කිල්ලුවනේ. හැඳුනුම්පත හැඳුනුම්පත.
0: ඒ කියන්නේ උඹ ඒක ගෙනහිල්ලා තිබුණේ
1: නෑ. ඒක මගේ ළඟ තිබුණා.
0: ඉතින් ඉතින් මොකද උනේ?
1: උන් මගේ අයිඩියා එකේ වයස බලලා මට කිව්වනේ මචං, මේ සීයේ අවුරුදු කුමාරයාට නෙමෙයි මහලු මනමකට යන්න කියලා.
2: චින්තක සිරිකුමාර ගාමිණී පැලැඳ, පිටපත ගාමිණී පැලැඳ. ශනිදා සාදය ඔබ වෙත ගෙනෙන්නට අදත් මට සහය වුණා මහේන්ද්‍ර කාලිංග මුදලි. මම ශනිදා සාදය සම්පාදනයකට ඉදිරිපත් කළ ජගත් ජේ එදිරිසිංහ. ඔබ සැමට සුවදායි සතියක්.
3: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio, 92.3 FM. Broadcasting in your language.
4: The following program is in Serbian.